දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම්, ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ, නැකත් දෝෂ, භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: අපි දැන් සුභා සිංසන පැදි ශ්‍රවණය කරමු.
1: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල්වේවා. සියලු දුක් දුම් නස්සිඳේවා. දහම් සුවඳින් හද නිවේවා. ගැටලු ඉඳ හිට නැගෙන තරමට

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදිල ගුවන් විදුලිය.
2: සුදිල ගුවන් විදුලිය.

0: சுதிலே புவன் விதுலியா. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගෝනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය. සුදුල ගුවන් විදුලියේ

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: සුදිලකුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: ඉසීමේ ආනිසංස. විපස්සේ බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පේ කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයේ දෙපසට සද්ධාවෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පිංගුතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් ඉඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝ කීයනම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුව එක ආත්ම භාවයකදී පින්වත්තුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුව සුවඳ පැන් කලයක් ගෙනමිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි, මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින්, බාධාවකින්, ශෝකයකින්, ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනව. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනා ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දේ බොහොම පිරිසිදුවට පූජා කළ යුතුයි. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුයි.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රියකරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයක්. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙනෙනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

අටා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න මේ ධර්ම ශ්‍රවණියත් එක්ක එකතු වෙයි. ඉතින් අද මේ බණහන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්ම අවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද අපි මේ ධර්මානුශාසනාවෙන් කතා කරන්නේ අපේ ජීවිතේ අපි රැස් කරගන්න පින මනුලොව ඉපදුනත් දෙව්ලොව ඉපදුනත් පැවිදි වුණත් නිවන් දකින තෙක් මුළු සංසාර ගමන පුරාම පින් කරගත්ත කෙනාට පිනේ විපාක ලැබෙන ආකාරය මේ ධර්මයේ සඳහන් වෙනවා. ප්‍රතිපදා කීපයක්, ප්‍රතිපදා හතරක් බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයන් තුළ පෙන්වුවා. සුඛා ප්‍රතිපදා, සැප සහිත ප්‍රතිපදාවකින් කිප්පාබිඤ්ඤා, ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයෝ මේ සම්බුද්ධ ශාසනය වැඩ ඉඳලා තියෙනවා. ඒ අය සැප සහිත ප්‍රතිපදාවකින් ධර්ම අවබෝධය කරා යන්නේ. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා සුඛා ප්‍රතිපදා දණ්ඩාබිඤ්ඤා කියනවා. ඒකේ තේරුම තමයි සැප සහිත ප්‍රතිපදාවකින් ධර්ම මාර්ගයේ නිවන කරා ගමන් කරත් ඒකේ නා අවබෝධ කරගනිද්දී ඒ ධර්ම අවබෝධයේදී ලොකු වෙහෙසක් වීරියක් දරන්නට වෙනවා. එකපාරට සැනින් අවබෝධ වෙන්නේ නැහැ, අවබෝධ හිමි. හැබැයි ධර්ම අවබෝධය කරා යන ප්‍රතිපදාව බොහොම සැපසහිත ප්‍රතිපදාව. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා දුක්ඛා ප්‍රතිපදා කිප්පා විඤ්ඤා. සමහර අය සසරේ ධර්මය අවබෝධ කරගන්නවා දුක් සහිත ප්‍රතිපදාවකි. ඒ අය නිවන් දකින්න යන ගමනේ හරි කරදර. ගිහිව හිටියත් පැවිදි වෙන්න කියත් පැවිදි ජීවිතේ වුණත් හරිම කරදර, බාධා, ප්‍රශ්න, ගැටලු මැද්දේ ධර්ම අවබෝධය කරා යන්න තියෙනවා. හැබැයි බණ භාවනා කරද්දී, ධර්මයේ දියුණු කරද්දී අවබෝධය ඉක්මන්. ඉක්මනින් ධර්මය අවබෝධ වෙනවා, වැටහෙනවා. ප්‍රඥාව නුවණ පහළ කරගන්නවා ඉක්මනින්. හැබැයි මේ නිවන කරා යන මාර්ගේ බොහොම දුක් සහිතයි. දුක්ඛා ප්‍රතිපදා කිප්පා විඤ්ඤා, දුක් සහිත ප්‍රතිපදාවකින් ඉක්මනින් අවබෝධය කරා යනවා. තවත් පිරිසක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා දුක්ඛා ප්‍රතිපදා, ප්‍රතිපදාව දුක් සහිතයි, දණ්ඩා විඤ්ඤා. අවබෝධ කරගන්න ගියත් බොහෝ කාලයක් යනවා, හරි වෙහෙසක් දරන්න වෙනවා. එතකොට මේ කියන ප්‍රතිපදා හැම දෙයක් තුළම ඒ අය සසරේ රැස්

සසරින් දන් පැන්දීපු අය. බොහෝ පින්කං කරගත් අය. සසරි පින බලවත් අය. සැප සහිත ප්‍රතිපදාවකින් නිවන කරා යනෝ. සුඛාපටිපදා. ඒ අයගේ ප්‍රතිපදාව බොහෝම සැප සහිතයි. ඒ අය සසරේ මනුලොව ඉපදුනත් රජ පවුල්වල සිටු පවුල්වල බොහෝ සැප සම්පත් ඇති තැන්වල උපදිනෝ. කොහේ ගියත් යන යන තැන උදව්පකාර කරන්න පිරිස, යාළුවෝ, මිත්‍රයෝ. ඊළඟට ඒ කෙනා පැවිදි වුණත් පැවිදි ජීවිතයේ තුළත් සිව්පසය යන යන තැන ලැබෙනෝ. කොයි ප්‍රදේශයක වැඩ සිටියත් දාන ටික වරදින්නේ. බෙහෙත් හේත් ටික, සිවුරු පිරිකර ආවාස, තමන්ට අවශ්‍ය පරිදි, තමන්ට වුවමනා ප්‍රමාණයටත් වඩා තමන්ට ඒ ගමනේ සැප පහසුකම් සියල්ල ලැබෙනවා සසරේ දන් දීපු පින් කරගත් කෙනාට. ඒ වගේමයි සසරේ භාවනා කරලා ධර්මයේ නුවණින් විමසලා යෝනිසෝ මනසිකාරය දීලා අන් අයට ධර්මයේ කියලා දීලා මෙන්න මේක තමයි කුසල්, මේ තමයි අකුසල්, අකුසලෙන් වලකින්න, කුසල් වඩන්න, හිත දමනේ කරන්න කියලා මග අන් අයට කියලා දීලා ඒ සසරේ රැස් කරගත්ත කුසල බලවත්කම නිසා ඉක්මනින් ධර්ම අවබෝධි ලබන උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤය හැටියට උපදිනවා. සමහර වෙලාවට එක ගාථාවක් ඇති. එක පුංචි උපක්‍රමයක් ධර්ම අවබෝධයේ කරා අරගෙන යනවා. එවැනි ශ්‍රාවකයෝ සසරේ හොඳට පින් කරලා කුසල් වඩාගත්ත ප්‍රතිපදාවක් සැපසහිතයි, අවබෝධයත් ඉක්මනින් ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සසරේ බොහෝ පින් කරපු අය ඉන්නවා. හැබැයි අපි දකිනවා වර්තමාන සමාජය තුල වුණත් සමහරු ඉන්නවා හරියට පින් කරනවා. හැබැයි භාවනා කරන්නේ නැහැ. ධර්ම අවබෝධයේ පිණිස තමා තුලින් යෝනිසෝ මනසිකාරය දෙන්න උත්සාහයක් නැහැ. අනිත් අයට උදව් කරනවා. සමහරලාවට සීල් දවසක වුණා සීල් ගන්න අයට දානි දෙනවා. භාවනා වැඩසටහන් සංවිධානය කරන්න කැමති. ඒ අයට ඇප උපස්ථාන කරන්න, ගිලම්පස සකස් කරන්න, පූජා කරන්න, ඒ ඔක්කොම කරනවා. හැබැයි එයා බණ භාවනා කරන්නේ. එතකොට මෙවැනි ශ්‍රාවකයෝ අපිට සමාජයේ එක එක තලවල හම්බ වෙනවා. එතකොට සසරේ එවැනි පින් කරගෙන බොහෝ වශයෙන් දම් පින්කම් කරලා පින් කරගත් අය සැප සහිත ප්‍රතිපදාවක් ලැබෙනවා. නිවන් අවබෝධය කරා යන ගමන බොහෝ සැප සහිතයි. උපෝපං ආත්ම භාවවල සැප සම්පත් ලැබෙනවා. හැබැයි බණ භාවනා කරමින් කුසල් වඩන්න, ධර්මාවබෝධය පිණිස තමා තුළින් ධර්මය විමසන්න, හිත දමනය කරන්න සසරි උත්සාහ කරලා නෑ. ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්ව වඩාගෙන නෑ සසර. එහෙම කෙනෙක් අවබෝධ කරගන්න මහන්සි ගන්නකොට ලොකු උත්සාහයක්, වීරයක් දරන්න වෙනවා. අවුරුදු ගණන් බණ භාවනා කරනවා හිත එකඟ කරගන්න අමාරුයි. ලොකු උත්සාහයක්, වීරයක් දරලා ධර්මය අවබෝධ කරන්නේ. ඔබ අහලා ඇති සෝන හාමුදුරු මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය ආරම්භක වීරිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුණේ සෝන හාමුදුරුවන්ට. උන්වහන්සේ රාජ කුමාරේ, රජ පවුලක හැදී වැඩිච්ච කුමාරේ. එතකොට බලන්න සංසාර පින නිසා මනුස්ස ලෝක ඉපදුනේ රජ පවුලක, බොහෝ සැප සම්පත් ඇති තැනක ඉපදුනා. රාජ කුමාරයෙක් හැටියට බොහෝ සැප සම්පත් යටතේ මාලිගාවේ හැදී වැඩුණා. තරුණ වයසේ එනකොට බණහල පැවිදි වුණා. අර රාජකීය සැප සම්පත්, සම්බන්ධතා මේවා මත උන්වහන්සේට ඒ සියලු පහසුකම් මොනවා ලැබුණත් උන්වහන්සේ කල්පනා කරා මම ධර්මාවබෝධයට දිවි දෙවනි කොට වීරිය වඩන්නට ඕන. උන්වහන්සේ භාවනා කරන්න පටන් ගත්තා පුදුම වීරිය. හැබැයි අවබෝධේ ඉක්මනින්ම උන්වහන්සේට අවබෝධය ලැබුණේ නැහැ. උන්වහන්සේට සමාධියක් පවා ඇති කරගන්න අවුරුදු 25ක් වීරිය වඩන්න උනා කියලා ධර්මයේ සඳහන් වෙනවා. වීරිය වඩනවා, රැල්ලි වෙනකන් සක්මන් කරනවා, භාවනා කරනවා. උන්වහන්සේ අවසානයේ සක්මන් කරලා කරලා යටිපතුල් පවා සක්මනේ තුවාල වෙලා අඩිය තියෙන තැන්වල ලේ ගලනවා. ඒත් උන්වහන්සේගේ වීරිය අතහැරියේ නැහැ. දන ගහගෙන දනිස් දෙකෙන් සක්මන් කරා කියන සමහර අය ඉන්න දැඩි වීරිය ආවට පස්සේ මැරුණත් නවත්තන්නේ, මම මැරුණත් මේ වීරිය අතහරින්නේ නැහැ කියලා එවැනි දැඩිව වීරිය ගන්නවා. අන්න ඒ වගේ වීරියක් ගත්තා. අවුරුදු 25ක් වීරිය වැඩුවා.

0: ආගරියාන යෝගේ නිදි මරාගෙන භාවනා කරා කියන ඉරියව් තුනයි, හිටගෙන ඉන්න ඉරියව්, ඉඳගෙන ඉන්න ඉරියව්, සක්මන් කරන ඉරියව්, නිදාගෙන ඉන්න ඉරියව්වටවත් කය යොමු කරන්නේ. අනෙක් ඉරියව් තුනෙන්ම වීරිය වඩනවා, දවල් රැ නැතුව වීරිය වඩන. දවසක්, සතියක්, මාසයක්, අවුරුද්දක් නෙමේ, අවුරුදු 25ක්. ඒ තුන්වහන්සේට සමාධියක්වත් බලවත් ඇති කරගන්න බැරි වුණා. අවසානයේ උන්වහන්සේට හිතුණා මට පින නැතුව ඇති. මම මෙච්චර වීරිය කර අවුරුදු 25ක්. අනේ මට සමාධියක්වත් නැහැ. මං සිවුරු ඇරලා යනවා, ගිහින් හොඳට පින් දහම් කරගෙන ඉන්නවා. මට පින නැතුව ඇති කියලා හිතුණා. අන්නේ වෙලාවේ ඒ සිතුවිල්ල මහා කාරුණික බුදුරජාණන් වහන්සේට අරමුණු වුණා. උන්වහන්සේ ඉරදීෙන් දික් කළ අතක් හකුලනවා වගේ, හකුලපු අතක් දිගහැරියා වගේ ඒ සැනින් උන්වහන්සේ වැඩ සිටියේ තැනින් අතුරු දහන් වෙලා සෝන හාමුදුරු ඉදිරියේ ඉරදීෙන් පෙනී සිටියා. පෙනී ඉඳලා ඇහුවා, සෝන ඔබ වීරිය අතහැරියා නේද? අනේ ස්වාමීනි, බලන්න කිව්ව මගේ මේ යටිපතුල් පුපුරලා මේ සක්මන පුරා තියෙන මගේ ලේ, මම පුදුම වීරියක් වැඩුවා, අවුරුදු 25ක් වීරිය කරා. නමුත් මට සමාධි මාත්‍රයක්වත් ඇති කරගන්න බැරි වුණා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සෝන හාමුදුරන්ට වීරිය පවත්වන්න ඕනේ ආකාරය ගැන සිතාරයක තත් උපමා කරගෙන දහම් දෙසුවා. ඒකට හේතුව සෝන හාමුදුරු ගිහි කාලේ රාජ කුමාරයෙක් හැටියට බොහොම දක්ෂ සිතාර වාදකයෙක්. උන්වහන්සේ ආසකරේ ප්‍රියකරේ ගිහි කාලේ රාජ කුමාරයෙක් හැටියට සිතාර වාදනය කරන්න කියන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සිතාරේම උපමා කරගෙන සෝන, ඔය සිතාරේ තත් ඕනෑවට වඩා තද වුණොත් ඔබට මිහිරි ස්වරයක් ගන්න පුළුවන්. බැහැ ස්වාමීනි කිව්වා. එහෙමනම් සෝන, ඔබ ඒ කාලේ රාජ කුමාරයෙක් හැටියට සිතාර වාදනය කරද්දී ඒ සිතාරේ තත් ලිහිල්ව බුරුල් කරලා තිබ්බොත් වාදනය කරලා මිහිරි ස්වරයක් ගන්න පුළුවන්ද? අනේ ස්වාමීනි, එහෙමත් බෑ. එහෙනම් සෝන, කොහොමද ඔබ ඒ කාලේ සිතාර වාදනය කරේ? තත් තද කරන්නෙත් නැතුව, අවශ්‍ය ප්‍රමාණයට වඩා ලිහිල් කරන්නෙත් නැතුව, මධ්‍යස්ථ විදිහට තියාගත්තා කියලා. බුදුරජාන් වහන්සේ වදාළ සෝන, ධර්මාවබෝධයට අවශ්‍ය වීරියත් ඔය විදිහම තමයි. ඕනෑවට වඩා කලබලයක්, හදිස්සියක් හිත උද්දච්චයට යනවා කියලා. සාමාන්‍ය අපි කියන්නේ කලබලයට මොකුත් කරගන්න බෑ කියලා. හිත කලබලයි, මම කොහොම හරි මේක කරගන්න, කොහොම හරි කරගන්න, කොහොම හරි කරගන්න කියලා හිත කලබලයි. ඒ කලබලයත් එක්ක හිත උද්දච්චයට යනවා, හිත විසිරෙනවා. භාවනා නිමිත්ත හිත පිහිටන්නේ, හිත විසිරෙනවා. ඊළඟට වීරිය අඩු වුණොත් වෙන්නේ අර සිතාරේ තත් ලිහිල් කරා වගේ. හිත කුසීතකමට, නිදිමතට, අලසකමට, කම්මැලි ගතියට වැටෙන. වීරිය ඕනෑවට වඩා වැඩි වුණත් හිත උද්දච්චයට යන. වීරිය ඕනෑවට වඩා අඩු වෙච්ච ගමන් කුසීතකමට, කම්මැලිකමට, නිදිමතට වැටෙන. ඒ නිසා සෝන, භාවනා නිමිත්තේ හිත පිහිටවා ගන්න පුළුවන් අවශ්‍ය කරන ප්‍රමාණයට වීරිය ගන්න. බුදුරජාණන් වහන්සේ සෝන හාමුදුරන්ට වීරිය ගැන අවවාද කරලා උන්වහන්සේට භාවනා කමටහනක් දීලා බුදුරජාණන් වහන්සේ නොපෙනී ගියා. සෝන හාමුදුරෝ ඒ උපදෙස අනුවම වීරිය වැඩුවා. උන්වහන්සේට අවුරුදු 25ක් ලබා ගන්න බැරි වෙච්ච චිත්ත දියුණුව උන්වහන්සේ ඇති කරගෙන ධර්මාවබෝධය ලබලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ සම්බුද්ධ ශාසනයේ ආරම්භක වීරිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්නේ සෝන මහරහතන් වහන්සේ. එතකොට අපිට පේනවා උන්වහන්සේ බොහොම රාජ කුමාරයෙක්, බොහොම විනෝදෙන් ගිහි කාලේ සිතාර වාදනය කරපු රාජ කුමාරයෙක්, රජ පවුලක ඉපදිච්ච කෙනෙක්. ඒ සැප සම්පත් ඇති සැප සහිත ප්‍රතිපදාවක හිටියට අවබෝධ කරගන්න කොච්චර වීරියක්, කොච්චර දුකක් විඳින්න සිද්ධ වුණාද? ඒ නිසා පින්වතුනි, අපි පින් කරන්න ඕනේ. සසර පින අවශ්‍යයි. ඒ පින වගේම ධර්මාවබෝධයට වීරිය වඩන්න, නිතර බණහන්, ඇසූ ධර්මයේ යෝනිසෝ මනසිකාරය දෙන, තමා තුළින් ධර්මයේ ගලප ගලප බලන්, අනිත්‍ය මෙනෙහි කරන්න, පංචුපාදානස්කන්දේ පටිච්ච සම්පාදේ ආයතනහය ගැන නිතර මෙනෙහි කර කර බලන්න. අන්න එතකොට ඔබට ධර්මාවබෝධයට අවශ්‍ය ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රිය ඔබ තුළ වර්ධනය වෙනවා. එවැනි ශ්‍රාවකයාට සසරේ සැප සහිත ප්‍රතිපදාවක් වගේම කිප්පා විඤ්ඤා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නත් අවස්ථාව ලැබෙන. ඊළඟට සසරේ පින් කරගත්තේ නැති අය ඉන්නවා. දැන් සමහර අය අපි මේ සමාජයේ දැකලා තියෙනවා, සමහරු පිනට ගරහන. ඒ පිනට ගරහමින්, ඒ පිනට ගරහන්නේ මේ අන්‍යාගමිකයෝවත් ධර්මයේ නොදන්න අය හැමෝම පිනට ගරහනවත් නෙමෙයි. සමහර අය භාවනා කරනවා, සුදු ඇඳගෙන භාවනාවේ යෙදෙන, ධර්මාවබෝධයට වීර්ය ගන්න අය. හැබැයි ඒ අය යම් යම් වැරදි දෘෂ්ටිවල ඉන්නවා. ඔය පින්කම් කර කර ඉඳලා හරියන්නේ නැහැ, භාවනාව විතරයි. මේ භාවනා කරන්නේ නැතුව මේ පින්කම් කර කර හරියනවද කියලා පින්කම් වලට ගරහනවා. කෙනෙක් දන් දුන්නොත් ඒකට බනිනවා. තව කාට හරි නැති බැරි කෙනෙකුට උදව් කරොත් ඕව අකර කර ඉඳලා හරියන්නේ නැහැ කියලා ඒකට ගරහනවා. එතකොට මේ වගේ තමන් පින් කරන්නෙත් නැහැ, පින්කම් කරන අය දිහා දැකලා මේවා බොරු වැඩ, පිස්සු වැඩ, ඕව කරලා හරියනවද කියලා අනුන්ගේ පිනටත් ගරහනවා. දැන් අපි හිතමු ඒකේ නෑ ඇත්තටම භාවනාවට උත්සාහ ගත්තා කියලා. වීරිය වඩනවා, භාවනා කරනවා. හැබැයි දම් පින්කම් කරගන්න උනන්දුවක් නැහැ. එවැනි කෙනෙකුට සසරේ යන්න තියෙන්නේ දුක්ඛාපටිපදා, දුක් සහිත ප්‍රතිපදාවක් කියලා බුදුහාඳුරු පෙන්නනවා. ඇයි අර සසරේ පින් කරලා නැති නිසා උපෝපං ආත්ම භාවවල බොහෝම දිලිඳු, දුප්පත්, අසරණ, ලෙඩ රෝග බහුල, එක්ක ආයුෂ අඩුයි, නොඒ කරදර බාධා යන යන තැන හිරිහැර, එවැනි බොහොම දුක්ඛිත ප්‍රතිපදාවක් තුල දුක් සහිත ගමනක් තමයි සසර යන්න තියෙන්නේ. හැබැයි යම් වෙලාවක කල්යාණ මිත්‍රෙක්, සත්පුරුෂෙක් මුණ ගැහිලා බුද්ධ ශාසනයක වීරිය වැඩුවොත් ඉක්මනින් අවබෝධය ලබන්න පුළුවන්. ඇයි සසරි භාවනා කරලා තියෙන්නේ, ප්‍රඥාව වඩලා තියෙනවා, ධර්ම අවබෝධයට උත්සාහ කරලා ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කරලා නම් අන්න යාගේ අවබෝධය ඉක්මන්. හැබැයි ඒ අවබෝධය පිණිස යන මඟ, ඒ ගමන බොහොම දුක් සහිතයි සසරි පින් කරගෙන නැති නිසා. ඊළඟට සමහර අය අපි මේ සමාජය දකිනවා පින් කරන්නෙත් නැහැ, භාවනා කරන්නෙත් නැහැ, කුසල් වැඩන්නෙත් නැහැ, ධර්මාවබෝධයට උත්සාහයකුත් නැහැ, තමන් කරන පිනකුත් නැහැ, කරන පිනටත් අනුන්ටත් ගරහනවා. එවැනි අයගේ සංසාර ගමනත් දුක් සහිතයි. අවබෝධ කරගන්න ගියත් ලොකු වීරියක් උත්සාහයක් දරලා කරදර බාධා මැද්දේ ටික ටික තමයි නුවණ වැඩෙන්නේ, ප්‍රඥාව වැඩෙන්නේ, බොහෝ වෙහෙසක් ගන්න වෙනවා ධර්ම අවබෝධය පිණිස. එතකොට පින්වතුනි අපිට මේ තුලින් පේනවා සසරේ තම තමන් රැස් කරගත් කර්ම විපාක, අපිම වපුරන දේවල් තමයි නිවන් දකින්න යන ගමනේ අපට අස්වැන්න හැටියට නෙලාගෙන ධර්ම අවබෝධය කරා යන්න තියෙන්නේ. ධර්මයේ සඳහන් වෙනවා සුමනා සූත්‍රය කියලා බොහොම ලස්සන දේශනාවක් සඳහන් වෙනවා. මෙන්න මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සසර පින් කරගත්ත කෙනා මෙලවත් පිනේ විපාක ලබන හැටිත්, දෙව්ලොව ඉපදුනත් ඒ පිනේ විපාක ඔහු භුක්ති විඳින ආකාරයත්, දෙව්ලොවින් මනුලොවට ආවත් පිනට අනුව වෙනස් ආකාරයකට උප්පත්තිය කරා යන ආකාරයත්, පැවිදි වුණත් නිවන කරා යන මඟ පිනේ විපාක ලැබෙන ආකාරයත් බුදුරජාණන් වහන්සේ මේ සුමනා සූත්‍රය පෙන්නනවා. මේ දේශනාවේ සඳහන් වෙන්නේ පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ කාලේ යාළුව දෙන්නෙක් පැවිදි වුණා. මේ දෙන්නා ගිහි කාලෙත් හොඳ යාළුවෝ. දෙන්නම සංසාරය ගැන කලකිරිලා මේ දෙන්නම කතා වෙනවා, අපි ගිහිලා බුද්ධ ශාසනයේ පැවිදිමු, අපි නිවන් දකින්න උත්සාහ කරමු. අනේ කොච්චර දෙයක්ද කියලා යාළුවෝ දෙන්නම ගිහිලා ඔන්න එකම ආරාමයක පැවිදි වුණා. දැන් ස්වාමීන් වහන්සේලා දෙනම ගිහි කාලේ ඉඳන් දැන ඇඳුරුම් කන් තියෙන කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා දෙනම. මේ ස්වාමීන් වහන්සේලා දෙනමගෙන් එක ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ සාරාණීය වතපුරනවා කියන. උන්වහන්සේ කල්පනා කරා පැවිදි ජීවිතේ පැවිදි ගුණ ධර්ම වඩනවා වගේම පින අවශ්‍යයි. උන්වහන්සේ උදේ පාන්දර පිණ්ඩපාතේ වඩිනවා. තමන්ට ලැබෙන පිණ්ඩපාත දානෙ ටික අරගෙන ඇවිල්ලා අනෙක් ස්වාමීන් වහන්සේලාට දන් දෙනවා. ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලා ඉන්නවා, පිණ්ඩපාතේ වැඩම කරන්න අපහසුයි, ගොඩක් දුර යන්න බෑ, අසනීපයි. එතකොට අර ස්වාමීන් වහන්සේ උදේම පිණ්ඩපාත වැඩම කරලා ඒ තමන්ට ලැබෙන දාහන ටික අරගෙන ඇවිල්ලා ගිලම් භික්ෂූන්ට දන් දෙනවා. ඊළඟට අහනවා ස්වාමීනි අද දවසේ දානි හම්බුන්නේ නැත්තේ කාටද? පිණ්ඩපාත වැඩම කරලා දානමාන අඩුපාඩු තියෙන්නේ කාටද? මේ ඔබ වහන්සේලාටයි මම පිණ්ඩපාත කරගෙන ආවේ කියලා තමන් පිණ්ඩපාත කරගත්ත දානි ටික අනෙක් ස්වාමීන් වහන්සේලාට දන් දෙනවා. දැන් බලන්න පින් කරගන්න හැටි. පැවිද්දෙක් වුණත් උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ පිණ්ඩපාතේ වඩිමින් තමන්ට ලැබෙන දාන ටික සංඝයාට දන් දීදී දානමේ පින් රැස් කරගත්තා. සමහර වෙලාවට තමන්ගේ දානෙත් නැති වෙනවා. ඒ උදේ පාන්දර ගිහිලා පිණ්ඩපාත කරනවා, ලැබෙන දාන ටික ඔන්න තව කාට හරි පූජා කරනවා. ආයිත් පිණ්ඩපාතේ වඩින්. ඒ ලැබිච්ච දාන ටික ගෙනහලා තව කාට හරි පූජා කරනවා. දැන් වෙලාව බලනවා, ඉර අවරට යන්න කලින් පිණ්ඩපාත යනකොට සමහරලාට ඉර අවරට ගිහිල්ලා තමන්ගේ දානෙත් මග හැරෙනවා. තමන් පිණ්ඩපාත කරලා අනුන්ට දුන්නා, තමන් වෙනුවෙන් පිණ්ඩපාත යනකොට වෙලාව මග හැරිලා ඔන්න දානෙ ටිකක් නැති වෙනවා. ඒත් හිත හදා ගන්නවා සතුටෙන්. අනේ මට මෙච්චර මං අනුන්ට දන් දීලා මගේ දානෙ එක නැති වුණානේ කියලා එහෙම හිතන්නේ නැහැ. අන්න පාරමී පුරන දානාදී පින්කම් කරගන්න එවැනි සසර පින් ඇති උත්තමයන් වහන්සේලාගේ සිතුවිලිවල ස්වභාවය හිතටවත් එහෙම සිතුවිල්ලක් ඇති වෙන්න ඉඩ නොදී එදා දවසේ පිණ්ඩපාත ගිහිල්ලා තමන්ට ලැබිච්ච දාන ටික දන් දීපු පින ගැනම හිත හිතා සතුටු වෙන. එතකොට අනිත් යාළුව දැන් එකට පැවිදි වෙච්ච අනිත් කෙනා උන්වහන්සේ හරියට භාවනා කරා, භාවනාවීමෙ ඉදිලා ගුණධර්ම වඩාගෙන හිටියා. එතකොට මේ යාළුව දෙන්නගෙන් එක්කෙනෙක් භාවනාත් කරා, හැබැයි හරියට දන් දුන්නා. පිණ්ඩපාත යමින් තමන්ට ලැබෙන දාන ටික අනිත් අයට පූජා කර කර දම් පින්කම් කරගත්තා. අනෙක් ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත වැඩම කළා, තමන්ට දාන ටික ලැබුණා, උන්වහන්සේ වැළඳුව භාවනා කරා, උන්වහන්සේ නිවන් මඟ වේගෙන් බණ භාවනා පැත්ත දියුණු කරගත්තා. මේ දෙන්නම මාර්ගඵල අවබෝධයක් නොලබා මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ ඉපදුණා. හැබැයි දෙව්ලොව ඉපදුනාට දෙන්නගේ පිනේ ස්වභාවය වෙනස්. එක්කෙනෙක් මනුස්ස ලෝකේ හරියට පින් කරගත්තා. පිණ්ඩපාත වැඩම කරලා තමන්ට ලැබිච්ච දාන ටික අනෙක් ස්වාමීන් වහන්සේලාට පූජා කර කර හරියට දානමේ පින් කරගත්ත කෙනා උන්වහන්සේ මහේ ශාක්‍ය දේවතාවෙක් වෙලා දෙව්ලොව ඉපදුණා. දෙවියන් අතරත් බොහෝ පින් ඇති බල සම්පන්න මහේ ශාක්‍ය දෙවි කෙනෙක්. අනිත් යාළුවා කාශ්‍යප බුද්ධ ශාසනයකට පැවිදි වෙලා භාවනාමේ දිලා හිටපු කෙනා, එයත් මරණින් මත්තේ දෙව්ලොව ඉපදුනා. හැබැයි අරතරම් බල සම්පන්න මහේ ශාක්‍ය කෙනෙක් නෙමෙයි. අල්පේ ශාක්‍ය දේවතා කොටසක දෙවි කෙනෙක් හැටියට ඉපදුනා. දෙන්නම දිවි ලෝකේ තමයි. හැබැයි පෙර සසරේ කරපු පින්කම් අනුව පින් කරපු කෙනා මහේ ශාක්‍ය දෙවි කෙනෙක් හැටියට ඉපදුනා. අනිත් කෙනා සාමාන්‍ය දේවතාවෙක් හැටියට දෙව්ලොව ඉපදුනා. සංසාර පුරුද්දට දිව්‍ය ලෝකෙත් දැන් මේ දෙන්න යාළු මිත්‍රයෝ. බොහෝ කාලයක් දිව්‍ය ලෝකේ දිව්‍ය සැප සම්පත් විඳින්මින් ඉඳලා මනුස්ස ලෝකෙට ආව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ දෙව්ලොවින් මනුලොවට ආ. මේ දෙන්නම දෙව්ලොවින් එකම වෙලාවට දිව්‍ය ලෝකෙන් චුත වෙලා බුදු කෙනෙක් මනුලෝ පහළ වෙලා කියලා මනුස්ස ලෝකෙට එන්නේ, මනුස්ස ලෝකෙ ඉපදිලා ධර්ම අවබෝධ කරගන්න පැවිදි වෙලා. මේ දෙන්න දෙව්ලොවින් මනුලොවට ආවට අර සසරේ පින් කරලා මහේ ශාක්‍ය දෙවියෙක් හැටියට ඉපදිච්ච කෙනා දෙව්ලොවින් චුත වෙලා කොසල් රජුරුවන්ගේ බිසවකගේ කුසේ රාජකුමාරයෙක් හැටියට තමයි පිළිසිඳගත්තේ. එයි සසර පින බලව. රාජකුමාරයෙක් හැටියට රජුරුවන්ගේ දේවියකගේ කුසේ පිළිසිඳගත්තා. අනිත් යාළුවත් දිව්‍ය ලෝකෙන් එකට චුත වුණේ. එයාට අරතරම් පින නැහැ. එයාත් මාලිගාවෙම සේවිකාවකගේ වැඩකාරියෙකුගේ කුසේ මාලිගාවේ නතර වෙලා සේවය කරන සේවිකාව ඉන්නවා. එතකොට ඒ සේවිකාවකගේ කුසේ දරුවෙක් හැටියට ඉපදුණා. එයයි රජුරුවන්ට ආවතේවකම් කරන, මාලිගාවේ අතුපතු ගාන, සුද්ධ පවිත්‍ර කරන, වැඩ කරන සේවිකාව. එතකොට ඒ සේවිකාවකගේ කුසේ තමයි අනිත් දරුව පිළිසිඳගත්. මේ දෙන්නම එකම දවසේ මනුස්ස ලෝකේ උපදින දරුව දෙන්න. අර රජුරුවන්ගේ බිසවකට දාව ලැබිච්ච දරුවයි, අර වැඩකාරියට ලැබිච්ච දරුවයි දෙන්නම ඉපදුනාට පස්සේ දැන් මේ මාලිගාවේ සේවිකාවකටත් ඔන්න දරුවෙක් ලැබිලා. එදා මේ දරුව දෙන්නම කිරි මව්වරු අරගෙන ඇවිල්ලා මාලිගාවෙන් පැත්තක වෙනම කාම්බරයක දරුව දෙන්න එදා ඉපදිච්ච දරුව දෙන්න නිදි කරවලා තිබ්බ. රජ්ජුරුවන්ගේ පුතා රාජ කුමාරයා දේවියකට දාව ඉපදිච්ච රත්තරන් තොටිල්ලක දරුව නිදි කරවලා තිබ්බා. අර වැඩකාරියකට දාව ලැබිච්ච දරුවා නිකම් පැදුරු කෑල්ලක බිම දරුව තියලා ළමයා නිදි කරවලා තිබ්බා. ටික වෙලාවකින් මේ දරුව බලන්න රජ්ජුරුවන්ගේ නැගණිය කොසල් රජ්ජුරුවන්ගේ නැගණිය සුමනාව මේ කාමරයට එනකොට මේ දරුව දෙන්නා නිින්දෙන් ඇහැරිලා පෙර දෙව්ලොවින් චුත වෙලා මනුලොවට ආපු දෙන්නා නිදාගෙන ඉඳලා ඇහැරුණා. ළමයි දෙන්නටම ජාතිස්මරණ ඥානය පහළ වුණා. ජාතිස්මරණ ඥානය කියලා සඳහන් වෙන්නේ පෙර ජීවිත සිහි කරලා දැකීමේ නුවණ. පුංචි කාලෙම මේ දරුව දෙන්නට සසර පිනට ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ භාවනා කළ ගුණධර්ම වඩපු කෙනෙක් දෙන්නම දිව්‍ය ලෝකයේ හොඳ සිහිනුවණින් දෙව්ලොව ඉපදිච්ච අය. දෙව්ලොවින් චුත වෙලා මනුලොවට ආවේ ධර්මාවබෝධයේ මරමුණු කරගෙන. පෙර සසර තමන් කොහිද හිටියේ කවුද දෙන්නටම නිදාගෙන ඇහැරිලා ඇස් අරිනකොටම පෙර මතකේ ආවා ජාති ස්මරණ ඥානෙ. මේ දෙන්නට දෙන්නා අර රත්තරන් තොටිල්ලේ ඉන්න දරුවයි බිම නිකම් රෙදි කෑල්ලක් දාලා බිම නිදි කරවලා තියෙන මේ වැඩකාරියකට දාව ලැබිච්ච දරුවයි දෙන්න නිින්දෙන් ඇහැරලා කතා කර කර ඉන්නවා. මේ කතා බහ ඇහුණා සුමනාවට. සුමනාව මේකට කන් දීලා බැලුවා මේ දෙන්නගේ මේ පොඩි දරුව මේ ඉපදිච්ච දරුව දෙන්න කොහොමද පුංචි කාලේ කතා කරන්නේ, මොනවද මේ කතා කරන්නේ? ධර්ම කරුණ, ධර්මයේ ගැන මේක අහගෙන ඉඳලා සුමනාවට හිතුණා මේ නම් එසේ මෙසේ දරුව දෙන්නෙක් නෙමේ, පෙර සසරේ මහා පිං ඇති පුණ්‍ය ශක්තියක් එක්ක දෙව්ලොවින් ආපු දෙන්නෙක් මේ. මේ අයගේ විස්තරය, මේ අයගේ සසර පින කවුද මේ කියලා බුදුහාමුදුරුවන්ගෙන්ම දැනගන්න පුළුවන් කියලා සුමනාව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා දැන් මේ කාරණය ඔක්කොම සුමනාව හිතේ තියාගෙන වැඳලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් පින් කරනවා, භාවනාත් කරනවා. අනිත් කෙනා පින් දහම් කරන්න උත්සාහයක් නැහැ. හැබැයි බණ භාවනා කරමින් ධර්ම අවබෝධයට වීර්ය වඩන. මේ දෙන්නා දෙව්ලොව ඉපදුනොත් වෙනසක් තියෙනවද කියලා ඇහුවා. ඔන්න දැන් සුමනාව මේ කාරණය ඔළුවේ තියාගෙන බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් අහන, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, යාළුව දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් භාවනා කරනවා, හරියට පින්කම් කරගන්නවා, පින් කරනවා, භාවනාත් කරනවා. අනිත් කෙනා පින් දහම් කරන්න ලොකු උනන්දුවක් නැහැ, හැබැයි භාවනාවේදීලා ඉන්නවා. මේ දෙන්න දිව්‍ය ලෝකෙ ඉපදුනොත් දෙව්ලොව වෙනසක් තියෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාවනි තියෙනවා. අර සසර පින් කරපු කෙනා දානාදී පින්කම් කරගත්ත කෙනා දෙව්ලොව ඉපදුනත් මහේශාක්‍ය දෙවියන් අතර උපදිනවා කියෝ. පින් කරගත්තේ නැති භාවනාවේදීලා හිටපු කෙනා දිව්‍ය ලෝක ඉපදුනත් සැප සම්පත් අඩු, අල්පේශාක්‍ය දේවතා කොටසක දෙවියන් අතර තමයි කියෝ උපදින්නේ. එතකොට සුමනාව කියනවා, සාදු සාදු ස්වාමීනි, මම මේ කාරණේ ඒ විදිහටම ධාරණය කරගන්නම්. පිනට අනුව දෙව්ලොවත් වෙනස්කම් ඇති වෙනවා කියලා මං ඒ කාරණේ ඒ විදිහට ධාරණය කරගන්නම්. ස්වාමීනි මට තව ප්‍රශ්නයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අනු සුමනාවනි මොකක්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෙන්නා දැන් අර දිව්‍ය ලෝකෙ ඉපදිච්ච මේ දෙන්න දෙව්ලොවින් චුත වෙලා මනුලොවට එනවා. ආයි මනුස්ස ලෝකෙත් වෙනස්කමක් තියෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාවනි තියෙනවා. අර පෙර සසරේ හොඳට දම් පිංකම් කරගත්ත මහේශාක්‍ය දෙවියන් අතර ඉපදිච්ච කෙනා දෙව්ලොවින් චුත වෙලා මනුලවට ආවත් මනුස්ස ලෝකේ බොහෝ සැප සම්පත් ඇති තැනක තමයි කිව උපදින්නේ. එක්ක රජ පවුලක, සිටු පවුලක බොහෝ සැප සම්පත් ඇතුව පුංචි කාලේ ඉඳන් අර පෙර සසරේ කරපු පිනේ විපාක විඳිනවා. කොහේ ගියත් ඒ සැප සම්පත් ලැබෙන. ඇයි සසර පින් තියෙනවා? මනුලව උපදින්නේ සැප සම්පත් ඇති තැනක. හැබැයි සසරේ පින් කරලා නැතිව දිව්‍ය ලෝකෙත් අල්පේශාක්‍ය දෙවියන් අතර හිටපු කෙනා දෙව්ලොවින් චුත වෙලා මනුලවටාවත් උපදින්නේ ඉතාම දුප්පත් තැනක. සමට ඉදා වේල හම්බ කරගන්න බැහරි කරදර ලෙඩා දුකක් හැදුනත් බෙහෙතක් ගන්න විදිහක් නෑ. බොහොම දුකසේ තමයි ජීවිතය ඇටගහ ගන්න තියෙන්. අන්න එහෙම තැනක තමයි කියව උපදී. ඇයි පෙර සසර පින් කරගෙන්නේ. එහෙම ඒ කරුණු විස්තර කරලා දෙනකොට සුමනාව කියනවා, සාදු සාදු ස්වාමීනී, මම ඒ ධර්ම කාරණයත් ඒ විදිහටම දරාගන්න. පිනට අනුව දෙව්ලවත් වෙනස්කම් ඇති වෙනවා, පිනට අනුව මනුලවත් වෙනස්කම් ඇති වෙනවා කියලා මං දරාගන්න. ඊළඟට සුමනාව කියනවා, ස්වාමීනි මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙන්නම් රාජකුමාරයෙක් වුණත් දුප්පත්ම පැල්පතක ඉපදිච්ච වැඩකාරියෙක්ගේ දරුවෙක් වුණත් මේ දෙන්නම සියලු සැප සම්පත් කුඩා වූද මහත් වූද ඥාති මේ ඔක්කොම අතහැරලා පැවිදි වෙනවා. රජ පවුලකෙනත් සිවුරු පිරිකර පාත්‍රයක් අර පැවිදි වෙනකොට අර අට පිරිකරේ තියෙන මේ අංග ටික තමයි යාටත් ලැබෙන්නේ. තුන් සිවුර පාත්‍රේ ওই ටික තමයි ලැබෙන්නේ. දුප්පත්ම පැල්පතේ කෙනත් පැවිදි වෙනකොට යාට ලැබෙනව පාත්‍රයක් සිවුරු පිරිකර අර ටිකම ලැබෙනවා. මේ අෂ්ට පරිස්කාර ටික ලැබෙන. එතකොට මේ දෙන්න පැවිදි වෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ පැවිදි ජීවිතෙත් පෙර සසරේ පින අනුව වෙනස්කම් ඇති වෙනවද කියලා අහන. එතකොට දෙන්නම එකම දවසේ එකම විදිහට පැවිදි වුණා කියලා හිතන්. පැවිදි වුණාට පස්සෙත් පෙර සසරේ කරපු පිනේ විපාක අනුව වෙනස්කම් ඇති වෙනවද කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ අදාළ සුමනාවනි, ඒ පිනේ විපාක පැවිදි ජීවිතේ පුරාමත් තියෙනවා. පෙර සසරේ දම් පින්කම් කරගත් කෙනෙක් පැවිදි වුණොත් එයාට සිව්පසයේ බහුල බහුල වශයෙන් ලැබෙනවා. පැවිද්දට අවශ්‍ය සිව්පසයේ චීවර, පින්ඩපාත, සේනාසන, ගිලම්පස අවශ්‍ය සිවුරු පිරිකර යන්න යන තැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලැබෙනවා. දානමාන තමන්ට උපරිමෙන් ලැබෙන ප්‍රනීත ප්‍රනීත විදිහට දානමාන ආදිය ලැබෙනවා. ලෙඩක් දුකක් වුණාම බෙහෙත් හේත් හොඳ වෛද්‍යවරු මිනිස්සු පොර කනවා එක්කන් ගිහිලා බෙහෙත් තරම් දෙන්න. හොඳ දක්ෂ වෛද්‍යවරු බෙහෙත් හේත් ටික තමන්ට ලෙඩ ගැන අහලා සතුටෙන් තමන්ට ඒව සපයලා දෙනවා. යන යන තැන කුටි සෙනසුන් ආරාම සැප සම්පත් උපරිමෙන් ලැබෙනවා. ඇයි සංසාරේ පින් කරපු කෙනෙක්. බුදුරජාන් වහන්සේ වදාළ සුමනාවනි, සසර පින් කරපු කෙනා පැවිදි වුණත් සියල්ල අතහැරලා ඒ පැවිදි වෙච්ච දවසේ ඉඳන් එයාට සිව්පසේ බහුල බහුල වශයෙන් ලැබෙනවා. ඇයි සසර පින් කරගත්ත නිසා. හැබැයි යම් කිසි කෙනෙක් පැවිදි වෙනවා එයාට සංසාර පින නෑ. එයා සසරේ දන් දීලා පින් කරගත්ත සසර පුරුද්දක් නෑ. එයා පැවිදි වෙච්ච දවසේ ඉඳන් පින්දපාත ගියත් දාන ටික වරදිනවා. ලෙඩක් දුකක් වුණත් හරියට බෙහෙතක් ගන්න වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නේ. බොහොම දුකසේ හරි හමන් සිවුරක් පිරිකරක් ලැබෙන්නේ. එක්කෝ ඒ ලැබිච්ච එකම තමයි. බොහොම ගොරෝසු රළු සිවුරක් තමයි කවුරු හරි පූජා කරත් පූජා කරත්. කොහේ හරි ආරාමික කුටියක වැඩ සිටියත් එතනත් කරදර. දායකයන්ගෙන් කරදර, ඉන්න තැන්වල පිරිසගෙන් කරදර, සමහරලාවට යන්න කියනවා යන්න වෙනවා. කොහේ හරි ගිහිල්ලා කුටියක හිටියත් මොනවා හරි සත්තුන්ගෙන් හරි කරදර. එක්ක වැස්සේ නාය යනවා. ගල්ලෙනක් කුටියක් තිබ්බනම් එක්ක ඒකත් මොනවා හරි ප්‍රශ්නයක්. වතුර පාරක් ගිහිල්ලා හරි කඩාගෙන වැටෙනවා. ගහක් හරි කඩාගෙන වැටෙනවා කුටියට. මේ වගේ ධර්මාවබෝධයේ කරා යන ගමනේ පැවිදි වුණත් පින් කරපු කෙනාට සැප සම්පත් ටික ලැබෙනවා. සිව්පසේ ලැබෙනවා. පින් කරගත්තේ නැති කෙනාට ඒක ලැබෙන්නේ කරදරයි කියලා. බොහෝම දුකසේ තමයි ඒ සිව්පසේ ටික හොයාගන්න තියෙන්නේ. ඔය කරුණ විස්තර කරලා කියනකොට සුමනාව කියනවා, සාදු සාදු ස්වාමීනි, මම පිනට අනුව මනුලවත් වෙනස්කම් ඇති වෙනවා, දෙව්ලවත් වෙනස්කම් ඇති වෙනවා, පැවිදි වුණත් පිනට අනුව වෙනස්කම් ඇති වෙනවා කියන කාරණේ මං ඒ විදිහටම දරා ගන්නවා. ඊළඟට සුමනාව කියනවා, ස්වාමීනි මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද්ද කියලා ඇහුවා. සුමනාව අහන, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් මේ දෙන්න පැවිදි වෙලා එක්කෙනෙකුට සැප සම්පත් බහුලයි, අනිත් කෙනා බොහොම දුකසේ තමයි සිව්පසේ හොයාගන්නේ. හැබැයි මේ දෙන්නම වීරියෙන් නිවන් මඟ ගමන් කරලා ධර්ම අවබෝධි ලබනවා. දෙන්නම ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන. දෙන්නම ධර්මය අවබෝධ කරගන්නවා. එතකොට ඒ ධර්මාවබෝධ වෙන ශක්තියනවද කෙලැහවා. අන්න එතනදි බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාව ඔතන දිනං වෙනසක් නෑ කිය. තැන් සීවලී මහරහතන් වහන්සේ රහත් වුණ. ලෝසක මහරහතන් වහන්සේ රහත් වුණ. මේ ශාසනය උබහල ඇති සීවලි හාමුදුරුව කියන්නේ ප්‍රත්තිලාබී භික්‍ෂූන් අතර අග්‍රයි. පුද්දුම ලැබීමක් තිබ්බ කෙනෙ. ලෝසක මහරහතන් වහන්සේ ගැන අහලා ඇති පින්ඩ පාතිගියත් දාන ටිකනේ. හරීම දුකසේ පුදුම දුක්ඛිත ජීවිතයක් ගත කරපු කෙනෙක්. කෙනෙක් දානෙ ටික බෙදන්න හදනකොට පාත්‍රයේ දානෙ පිරිලා වගේ කො අතින් වහගෙන ඉන්නා වගේ පේන. බෙදන්න හදන දානෙක ආපහු ගන්න. උදුර්ලා දාගන්නේ කෝකෝ දෙන්න කියලා. ඉතින් අනේ උන්වහන්සේ පින්ඩ පාතේ වැඩියක් දානෙ ටික හම්බෙන්නේ මග හැරෙන. පාත්‍රයට දෙයක් ලැබුණොත් වළඳන්න ගන්නකොට පිළුණු වෙලා කියන. පෙර සසර කර්ම විපාකේ උන්වහන්සේ පසුපස ආපු හැටි. එතකොට බලන්න හැබැයි උන්වහන්සේලා දෙනම රහත් වුණා. නිර්වාණ ධාතුවේ වෙනසක් නැහැ. සැප සම්පත් ඇතුව සැප සහිත ප්‍රතිපදාවකින් ගිහිලා රහත් වුණත් දුක් සහිත ප්‍රතිපදාවකින් ගිහිලා රහත් වුණත් නිර්වාණ ධාතුවේ වෙනසක් නැහැ. උන්වහන්සේලා දෙනමම රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරලා ඒ අරහත් ඵලයේ වෙනසක් නැහැ. එතන දිනම් වෙනසක් නැහැ කිය. ඒ ස්වාමීන් වහන්සේලා පිරිනිවන් පාලා සංසාර ගමන අවසන් වෙනවා. නිර්වාණ ධාතුවේ වෙනසක් නැහැ. එහෙමනම් අපිට පේනවා නිවන් දකින්න යන මාර්ගයත් නිවන් අවබෝධයේ ලැබෙන ආකාරයත් තමන් කරපු පින්පව් කුසල අකුසල කර්ම මත වෙනස්කම් ඇති වෙනවා. අන්නේ නිසයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්ම මාර්ගේ පුරාම බුදුහාඳුරු පෙන්වේ පිනට ගරහන්න එපා. මා භික්ඛවේ පුඤ්ඤාණං බහිත මහණෙනි පිනට බය වෙන්න එපා කීව. පින් කරන්න බය වෙන්න එපා. ඊළඟට පිනට අවමන් කරන්නත් එපා. ඔය පුංචි පින කරලා වැඩක් තියනවද? ඕවත් මේ ලොකු පින් කන්ද? ඔන්න ඔහොම හිතනයි ඉන්න. ඕක පුංචි පිනක් නේ, ඕක මේ චූටි පිනක් නේ, ඔය වගේ පින් කරලා වැඩක් ති. අන්න එහෙම හිතනයි ඔබ ඕන තරම් මේ සමාජයේ අහලා දැකලා ඇති. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නවා භාජනයකට ජලය බිඳුව බිඳුව බිඳුව වැටිලා ඒ භාජනයේම ජලයෙන් පිරීලා ඉතිරිලා යනවා. ඒ වගේ තමයි ටික ටික නමුත් කරන පින පුංචි පුංචි පින එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා ජීවිතේ පිනෙන් පිරීලා ඉතිරිලා යනවා. ඒ නිසා කවදාවත් පිනට අවමන් කරන්න එපා කිය. මතක තියාගන්න කවමදාවත් ඒ පින පුංචි ඔය පොඩි පින්කම් කරලා වැඩක් තියනවාද ඕක පුංචි ඉන්න කියලා කවදාවත් පින පුංචි කියලා පිනට අවමන් කරන්න එපා. පුංචි පුංචි පින හරි රැස් කරන්න එකතු කරන්න. සමහර වෙලාවට ප්‍රායෝගික තලයේ ගත්තහම ඔබට ජීවිතේ කූමියෙක් වෙන්න පුළුවන් බේර ගන්න. වතුරි ගහගෙන යන කූමියෙක් සමහරලාට පිකම් හොදනකොට සිංක එක හරි සමහරලාට කොහේ හරි වතුරක ඉන්න කූමියෙක් බේරගත්තා වෙන්න පුළුවන්. කෙනෙක් මේක බොහොම සතුටෙක් අනේ මං අද කෙනෙක් සතෙකුට පොඩි සතෙකුට හරි ජීවිත දානයක් ලබා දුන්නා කියලා සතුටු වෙන. තව කෙනෙක් කියන ඕවත් මහ ලොකු පින්කන්ද කියලා එයා ඒක ගණන් ගන්න. බලන්න අර පුංචි පුංචි පින හරි ජීවිතේ රැස් කරගන්න කෙනා ඒ පින බලවත් කරගන්න. දැන් ඔබ අහලා ඇති විමානවත්තු ධර්මයේ සඳහන් වෙනවා පේතවත්තු විමානවත්තු කියලා. ඔය සුත්ත නිපාතේට අයිති වෙනම ධර්ම ග්‍රන්ථයක්. ඒකේ සඳහන් වෙන්නේ පින්කම් කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. විමානවත්තු කියලා කියන්නේ අකුසල් කරලා ඒ අකුසල විපාක හැටියට ප්‍රේත ආත්ම භාවවල ඉපදිච්ච ප්‍රේතයන්ගේ ජීවිත කතා පේතවත්තු කියන කොටසට අයිති වෙනවා. මේ විමානවත්තු වේ තියෙන කතන්දර දිහා මේ කතා දිහා බලනකොට අපිට පේනවා සමහර අය ලොකු පින්කම් කරලා නෙමෙයි. ඒ අය කියනවා ස්වාමීනි මම බත් හැන්දක් පූජා කරා. පින්ඩපාත වැඩම කරපු ස්වාමීන් වහන්සේ නමකට හිත පහදවාගෙන මං එක බත් හැන්දයි පූජා කරේ. මං ওই පින ගැන නිතර සිහි කරා. මට මැරෙනකොටත් ඒ පින බලවත් වෙලා මං දිව්‍ය ලෝකෙ ඉපදුනා. සමහර අය කියනවා ස්වාමීනි ගෙදර හරියෙම දෙන්න දෙයක් තිබ්බේ නැහැ. ගිහින් බලනකොට දංකුඩ ටිකක් යන්තම් අර වලඳේ අග තිබ්බා දංකුඩ ටිකක්. කල්පනා කරා මේක පූජා කරලා හරියනවද? කමන්නේ කියලා ගිහිල්ලා කිව්වා නේ ස්වාමීනි ගෙදර දෙන්න දෙයක් නැහැ. මේ දංකුඩ ටිකක් තියෙනවා. උන්වහන්සේ පාත්‍රයේ දීගු කරා පූජ කරත් හිත පහදවාගෙන පූජ කරලා හිත හදාග ඒ පින මතක් වුණා කියන මැරෙනකොට ඒ පිනෙන් තමයි කියන මේ සැප සම්පත් ලැබුයි. සමහර අය කකා හිටපු කෑම ටිකේ මේ විසි කරන්න ගිය ටික සමහරලාවට තමන්ගේ අතින් ඉඳුල් වෙච්ච ටික පූජ කරත් විසි කරන්න ගිය පිට්ටු කෑල්ලක් පාත්‍රයකට පූජ කළා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දිව්‍යාංගනාවක් ගැන සඳහන් වෙනවා. එතකොට අපිට පේන මේක මලක් පූජා කරලා උද්දණ්ඩක් පූජා කරලා සාමාන්‍ය සමාජය අපි ගත්තාම මේක පුංචි පින්කම් වගේ පෙවුනට ඒ පුංචි පුංචි පින නොසිතන විදිහට බලවත් වෙලා කරපු අකුසල් යටපත් කරගෙන යාව සුගතිගාමීව සුගති අරගෙන යන්න පුළුවන්. අන්න එවැනි සිදුවීම් තමයි විමානවත්තු කියන ධර්ම ග්‍රන්ථය සඳහන් වෙන්නේ. ඒ නිසා පින්වතුනි කොයිම වෙලාවකවත් පින පුංචි කියලා හිතන්න එපා. පිනට ගරහා කරන්න එපා. පුළුවන් තරම් පින් කරගන්න. ඒ පින් කරනකොට හිතන්න මේ රැස් කරගන්න පින මට නිවන් අවබෝධයට පාරමිතාවක් වේවා. ධර්මාවබෝධයේ පිණිස උපකාර වේවා. අන්න ඒකට ධර්මයේ කියන්නේ නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරනවා කියලා. නිවනම අරමුණු කරගෙන පින් කරගන්න. තමන් කරන හැම පිනකම අරමුණ තියෙන්නේ ධර්මාවබෝධය. අන්නේ විදිහට පින් කරගත්ත කෙනා තමන් පියවරෙන් පියවර දවසින් දවස ධර්මාවබෝධි පැත්තට පින් කුසල් බලවත් කරගෙන අතහැරීම පුරුදු කර නයිස් ක්‍රම්‍ය අතහැරීම කියත් කාමයන් අතහැරීම ඒ තුළ එයා භාවනාවකත් යෙදෙනවා නම් මේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිව අනිත්‍යයි කය අනිත්‍යයි මනස අනිත්‍ය මේ විදිහට භාවනාත් කරනවා යා ඒ ගැඹුරු ධර්මයේ තමා තුළින් අවබෝධ කරගන්න උත්සාහයක් ගන්න. අන්න ඒ තුළ ප්‍රඥාවත් බලව ප්‍රඥා පාරමිතාවත් වඩා ගන්න. අන්න එවැනි අය සසරී සැප සහිත ප්‍රතිපදාවකින් ඉක්මනින් නිවන කරා යන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු ප්‍රතිපදා හතර උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මාවබෝධයේ කරා ගිය ඒ ප්‍රතිපදා හතර සුඛාපටිපදා සැප සහිත ප්‍රතිපදාවකින් කිප්පාබිඤ්ඤා ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගත් ශ්‍රාවකයෝ ඉන්නවා. දැන් බලන්න සමහර ශ්‍රාවකයෝ ගැන මලක් දිහා බලාගෙන ඉඳලා ඒ මල පරවෙනකොට මගේ කයටත් මේ ඉරනමම නේද අත් වෙන්නේ කියලා සිහි කරලා ඒ සැනින් ධර්මය අවබෝධ කරගෙන රහත් වෙච්ච රහතන් වහන්සේලා ඉන්නවා. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේක ගාථාවකින් දහම් දෙසනකොට ඒ ගාථාවෙන් බණහල ධර්මය අවබෝධ කරගත් රහතන් වහන්සේලා හිටියා. දැන් උපතිස්ස කෝලිත දෙන්නා උපතිස්ස කියන්නේ සාරිපුත්ත හාමුදුරන් ගිහි නම. බොහොම ධනවත් සිටු පවුලක ඉපදුනේ රූපසාරී බැමිණිය තමන්ගේ අම්මා බොහොම ධනවත් පවුලක. හැබැයි තරුණ වයසේම මේ යාළුව දෙන්න සංසාර පිනට පුරුද්දට විමුක්තියක් හරහා පිටත් වෙලා ගියා. එහෙම ගිහිලා කලින් ওই සංජය කියන පරිබ්‍රාජකයා ළඟ කාලයක් හිටියා. ඒව අහගෙන හිටියට තේරුණා මෙතනින් නම් ධර්මාවබෝධයක් ලැබෙන්නේ නැහැ. සසර ගමන අවසන් කරන්න බෑ. එතනින් ගිහිල්ලා දෙන්න එකට ගිහිල්ලා ටික දුරක් ගිහිල්ලා දෙපැත්තකට වෙන් වෙලා ගියා. කාට හරි කලින් ධර්මයේ මුණ ගැහුණොත් අනිත් කෙනා හොයාගෙන ඇවිල්ලා කියමු කියලා කියනවා කියන පොරොන්දුව මත දෙන්නට දෙන්න පාරවල් දෙකකින් පිටත් වුණා. කොහොම යනකොට තමයි අස්සජී මහරහතන් වහන්සේව දකින්නේ උපතිස්ස කියන තරුණයා. උන්වහන්සේගේ ඉරියව් දැක්ක ගමන් හිත පැහැදුණා. ගිහිල්ලා වැඳලා ගෞරව කරලා ඇහුවානේ ස්වාමීනි ඔබ වහන්සේ මොන වගේ ධර්මයක්ද පුරුදු කරන්නේ? ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? අනේ මට ඒ ධර්මයේ කියන්න කිව්. දැන් මේ මහා පාරක ඇවිදගෙන යන පිරිස අතරින් තමයි මේ අස්සජී මහරහතන් වහන්සේගේ ඉරියව් දැකලා පැහැදිලා ශ්‍රමණයන් වහන්සේ නමක් අඳුනගත්තේ මේ රහතන් වහන්සේ කෙනෙක්ද බුදුහාඳුරන්ගේ ශ්‍රාවකද ඒව මොන දැනගෙන හිටියේ? අස්සජී මහරහතන් වහන්සේ ගාථාවකින් අර මහපාර අයිනේ උපතිස්ස තරුණයාට කියනවා මං ගොඩාක් ධර්මයේ දන්නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝතුරා බුදුරජාන් වහන්සේ උන්වහන්සේ දේශනා කරන ධර්මයේ මං හකුලවලා කෙටියෙන් ගාථාවකින් කියන්න. අනේ ස්වාමිනී හොඳයි කියලා වැඳගත්තා. යේ ධම්මා හේතු පබවා තේ සංහේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියලා ওই ගාථාව කීවා. අපි දන්නවා ගාථාවේ පද හතරක් තියෙනවා. එයින් පළවෙනි පද දෙක ඇහෙනකොටම සෝවාන් ඵලයට පත් වුණා. පද හතරක ගාථාවකින් පද දෙකක් ඇහෙනකොටම සෝවාන් වෙන්න තරම් සසර කොයි තරම් ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් තිබිලා තියෙනවද? උන්වහන්සේ සසරේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රස්ථානේ ලබන්න ඒකා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරපු කෙනෙක්. කිප්පාබිඤ්ඤා සැනින් අවබෝධ කරගත්තා. මාර්ගය සැප සහිතයි ඉක්මනින් අවබෝධ ලැබුණා. සමහර අය ඉන්නවා සැප සහිත මාර්ගයක් වුණාට අවබෝධ කරගන්න ගියාම ගොඩාක් වීරිය වඩන්න වෙනවා. සසරේ පින් කරගත්තේ නැති අයට පිනට ගරහ කරමින් පින් කරගන්නේ නැතුව පිනට වීරියක් වඩන්නේ නැතුව ජීවත් වෙච්ච අය භාවනාවට උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරත් සසර ධර්ම අවබෝධයට යන්න තියෙන මාර්ගයේ දුක්ඛාපටිපදා දුක් සහිත මාර්ගය. හැබැයි සසරේ බණ භාවනා කරලා ප්‍රඥා ඉන්ද්‍රිය පැත්ත බලවත් නම් ඉක්මනින් අවබෝධ වෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් නිසා නමුත් මේ ධර්ම අවබෝධයට යන මාර්ගයේ දුක් සහිතයි දුක්ඛාපටිපදා. ඊළඟ කොටස තමයි දුක්ඛාපටිපදා දණ්ඩාබිඤ්ඤා. ප්‍රතිපදාවත් දුෂ්කරයි අවබෝධයත් අමාරුයි. ඒ සසරේ පින් කරගන්නෙත් නැහැ භාවනා කරන්නෙත් නැහැ ධර්මයට ගරහ ගරහ භාවනාවක දෙන්නෙත් නැතුව ඉන්න අය සසරේ බොහෝ දුක් විපාක විඳිමින් උපෝපං ආත්ම භාවවල සසරේ යන්න වෙනවා. බුද්ධ ශාසනයක් මුණ ගැහුණත් බණ ඇහුණා සමහරලාට බණ අහනකොටම නිින්ද යන. පැය ගණන් ටෙලිනාටි බලාගෙන චිත්‍රපටි බලමින් මොන කතා කර කර කුණු ගොඩවල් අකුසල් ගැන කතා වෙවි ඕන තරම් ඉන්න පුළුවන්. සමහරුන්ට බණක් ඇහෙනකොටම නිදි කිරා වැටෙනවා. නිින්ද යන. හිත පිහිටන්නේ නැහැ ධර්මේ. සංසාර පින නැහැ. සමහර අය ඉන්නවා ධර්මයට ආසකේනා සැනින් පුදුම ආසාවකින් බණහන. ඒ නිසා සංසාර පුරුදු කියන ඒවා මේ ධර්ම අවබෝධය කරා යන කෙනාට ඉතාම වැදගත්. එහෙමනම් පින්වතුනි අද මේ ධර්මානුශාසනාවෙන් අපි ඔබට පෙන්නලා දුන්නේ ප්‍රතිපදා හතරක් ගැන. සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා, සුඛාපටිපදා දණ්ඩාබිඤ්ඤා, දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා, දුක්ඛාපටිපදා දණ්ඩාබිඤ්ඤා කියන ප්‍රතිපදා හතර. මේ ප්‍රතිපදා හතර දිහා බලනකොට අපිට පේනවා සසර නිවන කරා යන ශ්‍රාවකයාට පිනත් අවශ්‍යයි. ධර්ම අවබෝධයේ පිණිස ගන්න වීරිය, භාවනාව, යෝනිසෝ මනසිකාරේ, කුසල් වැඩිම, ඒ දෙකම අවශ්‍යයි. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේ තුල පින් දහම් කුසල් දහම් බලවත් කරගෙන අප්‍රමාදීව උතුම් ධර්මයේම දියුණු කරගන්න ඔබ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ කරාම හිත වඩා ගන්න. මේ ධර්මානුශාසනාව ඔබට ආශිර්වාදයක් වේවා, පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා. සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 47 15 077 60 40 160 දුරකතන අංක මගින්ද 071 8027 197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දාණයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන අත් ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සුදිල ගුවන් විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේමය. ධම්මපදය යමකවර.

මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත. සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්.

0: පින්වතුනි, ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන පින්කම මහා වටින පින්කමක්. සැරයටියක් පූජා කිරීමේ විපාක. ඔබට තේරෙන භාෂාවෙන් කියවොත් හැරමිට්ටක් පූජා කිරීමේ විපාක. දණ්ඩදායක කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් මේ දණ්ඩදායක හාමුදුරුව මහා සංඝරත්නයට උණලීයකින් හැරමිටියා සකස් කරලා පූජා කළා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව හැරමිටියා සකස් කරලා පූජා කළා. පින්වතුනි, ඒ පූජා කිරීමේ විපාකය වශයෙන් පින වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියන සඳහන් වෙනවා. දෙව්ලොව මිනිස් සැප සම්පත් ලැබූ බව සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි, පිළින්දවච්ච හිමිට සැරයටි පිදීමේ ආනිසංසයක් වශයෙන් මෙන්න මෙහෙමත් කරුණු සඳහන් වෙනවා. බොහෝ පුත්‍රයන් ඇත්තෙකු බවට පත්වීම, තැති ගැනීම නොවීම, හැම කල්හිම අනුන් විසින් පීඩා නොකළ හැක්කෙකු බවට පත්වීම, සියලු ආරක්ෂාව ලැබීම, වැරදි නැත්තෙකු බවට පත්වීම, චිත්ත පීඩා මානසික පීඩාවන් ඇති නොවී යහපත්ව ජීවත්වීමේ වාසනාව ලැබීම පුංචි පින්කමක්. බලන්න ඔබේ ජීවිතයට කොච්චර වටිනවාද කියලා. පින්වතුනි, පින්කම සිදු කරන්න සිත සකස් කරගෙන, සිත අරමුණු කරගන්න, පින්කමෙහි සිත යොමු කරගන්න, එවිටෙහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සොතිර කුවන් පෙතලිය.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

තමන්ගේ වැඩමෙන්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වార్థය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රීසිත සෑම දිනා කෙරෙහි

පින්නත. අනුන්ගේ රළුපරළු කතා, අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුත්තවක්.

0: පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලොව පරලොව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි, පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට, පින් සිතිවිලි ඇති කරන්නට. ධම්මපදය යමකවත්
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ග.

මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලි සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා නියතමය.

පින්වතු දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද මානය දුරුකල ආශ්‍රව නැතිකල අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. එබඳු අය අපායේ ගොස් වැටුන විට දුකෙහි කෙලවරක් නැත්තේය.

පෙරහංකඩයක් පූජා කිරීමේ විපාක. මම ඔබට කියා දෙන්න සදන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහංකඩයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහංකඩයක් පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිනින්දවත් අපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායු සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත්වෙනවා. අවියායුධවලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත්වෙනවා. වසවිසවලින් හිංසා පීඩාකාරී නොවන කෙනෙකු බවට පත්වෙනවා. අතුරු මරණයකට පත් නොවන කෙනෙක් බවට පත්වෙනවා. බලන්න කොයිතරම් වටිනා ආනිසංස සමුදායක්ද කියලා. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායු සම්පත් ලැබෙනවා. දීර්ඝායු සම්පත් ලැබෙනවා කියන ඒ තුල සඳහන් වෙන්නේ ලෙඩ දුක් කරදර බාධක දද වන කුෂ්ඨ කියන මෙන්න මේ රෝගාබාධ වලින් තොර වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. එවැගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. එවැගේම අවි ආයුධ වලින් ඔබට හිංසාවක් පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. එවැගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමන තුට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා කරදර බාධක මරණ විපත් පින්වතුනි ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මරණ විපත් එකතු වෙන්නේ නැහැ කියන්නේ අපි ගමනක් යනවා. ගමනක් යන විට වාහනයක හැප්පිලා වෙන කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරලා බලන්න. ඒ මරණය තමයි අතුරු මරණය. තව ජීවත්ව ඉන්න කාලය තිබියදී සමහර වෙලාවට නිකරුණේ මිය යනවා. අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුنين සිහිපත් කරන්න. ඒ නිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ පින්වතුනි. සිත සකස් කරගත යුතුයි. ඒ තුලත් සිතුවිල්ල බලපානවා. සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්නේ

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිල කුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
2: සුදිල කුවන් විදුලිය.

පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවරු.

0: අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේ.
1: සුතිර කුවන් පෙතලිය.

0: ඔබ රැඳී සිටින්නේ.
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: මහා සංඝ සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගත්

මස්ලේ නැතියට ලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.

පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලව පරලව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්.

0: දේශනාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමක වගේ
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන්විදුලිය සමග.

අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්නේ

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

0: බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.
1: අනු

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් කීර්තිය උදා කරගන්න
1: රැඳී සිටින්නේ.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

අඳ ගැහුවේ මෙතන හිටි අයයි, මම හිතුවේ මේකත් මේ දන්තලා කියයි. උන් නැහැ මට තමා වෙලා ටිකක් හිටිනවා.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: පුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: පින්තුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කම කානිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදුපියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වටවෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ? පින්වතුනි, සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා 8 වාරයක් චෛත්‍ය වටා වැඳලා, පින්වතුනි, පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තෞතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම. වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම. කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත්නු වීම. ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරේ හට නොගැනීම. රන් පැහැපා සිරුරක් ලැබීම. අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම. සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම. කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම. අවසානයේ පින්වතුනි, සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. පින්වතුනි,
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණ වලින් නිසි ලෙස සැරසුනද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියාත් බඳුයෝ.

පින්වත සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තන්හි නොඇලී මිදුණා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රියකරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ.

0: මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලි සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා නියතමය.
1: සුත්‍ර කුවන් පෙතලිය.

සතිය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකි.

මියුරු හින්දි ගීත අරලියත් සමගින් තමයි එකතු වෙන්නේ. ගීතයක තිබෙන්නා වූ ආදරණීය බව, මිහිරි බව විඳගන්න ඒ ගීතයේ අර්ථය දැන ගැනීම අවශ්‍ය නැහැ. මොකද ගීතයේ තිබෙන ඒ සංගීතය මවන රටාවන්ට අනුව අපි මනක්කල්පිත සිද්ධිදාමයන් මවා ගන්නවා. ඉතින් ඒ වගේ අපූර්ව සිතුවිලි දාමයක තනිවන්නට මේ ගීතය හොඳම ගීතයක් වෙයි කියලා මට හිතෙනවා.

පස්වරු දෙකේ සිට හතර දක්වා සුදුල රේඩියෝ.lk ඔස්සේ විකාශය වන මියුරු හින්දි කීතාවලියත් සමගින් එකතුවන්නට කියලා. හින්දි සිනමාවේ දැවැන්ත චරිත, ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූපරාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති, තවමත් ඔබේ මතකයට නැගෙනව ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රසවිඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා.

0: දෙදෙනාට දරුවන් නැතිවීමට හේතුව. පින්වතුනි, බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතරා බුදුහාමුදුරු මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුව වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩය ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතරා බුදුහාමුදුරුව කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුබත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, එවැගේම පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න එබඳු දෙයක් සිදු කරලා තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත්, පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදය වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධනධාන්‍ය සම්පත් වවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකල්ප

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සොතිර කුවන් පෙතලිය.

පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාත් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමක වගේ.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

0: පින්වත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවත්.
1: සසර දනව්වේ

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

යාළුවනි, දිනපතා 5 රුපියල් 50 සිට 5 රුපියල් 60 දක්වා පුංචි ඔබවැමින් සුදුලගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව

0: පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකවන්.
1: සිදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

0: පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඒක දුස්සදායක කියලා හාමුදුරුවෝ කෙනෙක්. එක දවසක් මේ ස්වාමින් වහන්සේ පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පියමුතුරා බුදුරජාණන් වහන්සේට පින්වතුනි එක් වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජා කිරීමේ ආනිසංසයෙන් 36 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිනා තිබෙනවා. 33 වතාවක් මහා රාජ්‍යයේ පෘථිවි රාජ්‍යයේ රජකම් කරන තිබෙනවා. මනුලොවදී සඳහන් කරලා තියෙන ආනිසංස මෙහෙම දක්වන්නට පුළුවන්. රූමත් පුද්ගලයෙකු බවට පත්වීම, ගුණවන්තයෙකු බවට පත්වීම, බොහෝ වස්ත්‍රාදිය ලැබෙන කෙනෙක් බවට පත්වීම, බොහෝ භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, උඩුමියන් ලැබීම, රන්වන් පාට ශරීරයක් ලැබීම, රන් රිදී මුතුමැණික් කියන මේ කාරණාවන්හි ආඩ්‍ය වූ සම්පන්න ලස්සන ජීවිතයක් ලැබීම වස්ත්‍ර පූජාවේ ආනිසංස වශයෙන් සඳහන් වෙනවා. මීට අමතරව පින්වතුනි, පිරිනිවන් අපදානයට අනුව මෙන්න මේ කියන ආනිසංසද ලබා ගන්නට පුළුවන්. දුහුවිලි නොඇලෙන සමක් ඇත්තෙකු වීම. දුහුවිලි ඇලෙන්නේ නැති සමක් ඇත්තෙකු බවට පත්වීම. කාන්තිමත් ලස්සන ශරීරයක් ලැබීම. සුසිනිඳු ශරීරයක් ලැබීම. මෙන්න මේ ආනිසංස ලැබෙනුයේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වස්ත්‍ර පූජා කිරීම හේතුවෙන්.
1: සුදිලි ගුවන් විදුලියයි.

0: පවට ලොල්වී ආසාවෙන් පව් කළ සෑම සත්වයින්ටම නැවත ඉපදුන විට තමන් සිතන ලෙසින් පැවතිය නොහැකිය. එබන්දන් අපායේ යම රජු ළඟට ගෙන ගොස් කරන ලද පව් විමසා නිසි දඬුවම් ලබා දෙනවා.
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉත ආගනීය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිවමහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණි හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි,

තතියම්පි සංගං සරණං ගච්ඡාමි.

තේරමණී සික්ඛාපදං සමාදියාමි.

අල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Accanti sabbe maranam ahanche Bhumatma sedaha sitin yuttava sakas karagatta wu puja dravyan buda peraherin budu buda sandaha chaitya rajanan wahanseeta bodhin wahanseeta buddha pratima wahanse abiyasa atavisi budurajanan wahanseela අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අට පිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා විත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා විත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදුගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උවදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාත

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ඨ විරුඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

කටයුතු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: ලකුවන් පෙතුලිය.
1: බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පිංගුතුනි, බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතරා බුදුහාමුදුරුවෝ මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෝතුරා බුදුහාමුදුරුව කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුපත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, එවගේ පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. ඒ නිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න, එබඳු දෙයක් සිදු කරලා තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත්, පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදය වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධනධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්සුරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලි ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්සුරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපුර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

ශ්‍රී ලංකාවේ 1956 කියලා සඳහන් කරන වර්ෂය විවිධ ආකාරයෙන් වැදගත් වෙනවා. බොහෝ දේ ලංකාවේ සිදුවුණු වසරක් බවට මේ 1956 වර්ෂය පත් වෙලා තියෙනවා. ඉතින් මා ඔබට මීළඟට තෝරාගත්තු ගීතය සඳහාත් 1956 බොහොම වැදගත් වෙන කාරණයක් බවට පත් වී තිබෙනවා. 1956 අපේ රටේ මහා දේශපාලන පෙරළියක් ඇති වුණා. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ආගමනය සමග සිංහල බෞද්ධ ප්‍රබෝධයක් එකල ඇති වුණා. එතෙක් බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය 1956 ආසන 8කට බැසීම සිද්ධ වුණා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය මුල්කොට ගනිමින් මහජන එක්සත් පෙරමුණ 1956 බලයට පත් වුණා. මේ දේශපාලන සිදුවීම් පිළිබඳව තවදුරටත් මෙහිදී කතා කරන්න යෑම සුදුසු නෑ. නමුත් 1956 අපට නාට්‍ය කලාවක් බිහිකර දුන් මනමේ නාටකය හා එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ එම ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ප්‍රථම සිංහල කලාත්මක චිත්‍රපටය වූ රේඛාව රිදීතිරියට නැගුණේත් 1956. මහගත්කරු මාටින් වික්‍රමසිංහයන්ගේ විරාගය නවකතාව නිකුත් වුණේත් 1956. නිදහස් සිංහල පද්‍යකාව්‍යයේ පෙරලියක් ඇති කළ සිරි ගුණසිංහයන්ගේ මස්ලේ ඇට නැති කාව්‍ය සංග්‍රහය බිහි වුණේත් 1956. 1956 සිදු වූ හොඳ මෙන්ම නරකද තියෙනවා. අපි ඒවා මෙතෙන්දී කතා කරන්න යන්නේ නැහැ. 1956 රිදීතිරියට නැගුණු රේඛාව චිත්‍රපටිය ශ්‍රී ලාංකික ඔබ අපකාටත් ඉතාමත් වැදගත් සිනමා සිත්තමක් බවට පත් වුණා. මා මීළඟට තෝරාගත්තු ගීතයට මෙන්න මේ රේඛාව චිත්‍රපටිය සම්බන්ධයි. රේඛාව චිත්‍රපටියේ බොහොම මිහිරි රස පිරි ගීතයකුයි මීළඟට ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ. මේ ගීතයේ ගීපද මාලාව අසිරිමත් අනුකරණ බවින් මිදී තියෙනවා. ඔබ දන්නවා ඒ කාලේ බොහෝ අපේ පැරණි ගීත රචනා වුණේ හින්දි තනු වලට අනුව. කවියකු ගීපද රචකෙකු මවිත කරවන තරමටම මේ ගීතය නිර්මාණාත්මකයි. රේඛාව චිත්‍රපටය නිෂ්පාදනය කළේ සිනමා මහගුරු ලෙස්ටර් ජේම් පීරිස් මහතා. මෙහි අයිරාංගනී සේරසිංහ, ඩී.ආර්. නානායක්කාර, ආනන්ද වීරකෝන්, මල්ලිකා පිලපිටිය, ශේෂා පලිහක්කාර වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රඟපෑමෙන් දායක වුණා. සිනමා උළෙලකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මුල්ම චිත්‍රපටියත් රේඛාව බවට පත් වුණා. මේ චිත්‍රපටියේ සියලුම ගීත රචනා කළේ ප්‍රවීණ සිංහල කවියෙකු වූ මර්සලින් ජයකුඩිරියතුමා. පූජ්‍ය පක්ෂයේ කෙනෙක් සිනමා සිත්තමකට ගීත රචනා කළ ප්‍රථම අවස්ථාවත් මේ බවට පත් වුණා. මෙහි ගීත සියල්ලක්ම තරු නිර්මාණය කළේ සිංහල සාහිත්‍ය ශිෂ්‍යයට විශාල සේවයක් සිදු කළ සුනිල් සාන්තයන්. සුනිල් සාන්තයන්ගේ සිංහල ගීත භාරත සිංහල ගීත භාරතීය සංස්කෘතිය මුදවා ගැනීම සඳහා ඔහු සිංහල ගීත සාහිත්‍යයට කළ මෙහෙය අනන්තයි අපමණයි. මා තෝරාගත් ගීතය ගායනා කළේ ඉන්ද්‍රාණී විජේ බණ්ඩාර. ඇගේ හඬ යුග යුග බැඳි සියුම් මිහිරි දෙසවන් පිනවන හඬක් බවට පත් වී තිබෙනවා. දිගුපද පෙළක් සහිත මෙම ගීතය ළමා ගීතයක් වගේ කියලාත් වේලාවකට අපිට හිතෙනවා. සජීවී රූප අප මනස තුල මවා පානවා. වලා පිළින් සැදී මුතු කුඩයක් යට මහසයුර තරංග නගමින් නැග බැස යයි. සිහින් දොරක් ඇති බෙල්ලෙකුගේ කටුවක් තුල මුතු ඇටයක් සීරුවෙන් සැදේ. එහෙම කීම අපූර්ව ප්‍රතිභා පූර්ණ කවියෙකුගේ ලක්ෂණය විදහා පාන්නක්. අපේ සවන් පරවන රැල්ලට ලියවෙන ගැයෙන ගී ඇති වත්මන් සමාජයේ
මේ ගීතය ශ්‍රවණය කරලා ස්වභාවිත ගීය කුමක්ද කියන යන කාරණාව ඔබටම තේරුම් ගන්නට හැකියාව ලැබේ. පදවල සංගීතය ගායනය අපූර්වත්වය තුලින් ඔබේ වින්දනය උසස් කරාවි. හොඳයි, එහෙමනම් මේ මියුරු ගීතය අපි ශ්‍රවණය කරමු. ගීපද මස්ලින් ජයකුඩි පියතුමා, තනුව හා සංගීත නිර්මාණය සුනිල් සාන්තයන්, ගායනය ඉන්ද්‍රාණී විජේ බණ්ඩාර හෙවත් ඉන්ද්‍රාණී සේනාරත්න. සුදුසඳ නාල මත ඔපියන

சுதிலே ஒன் விதுலியா.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

0: मंगल ने युवती पति पिता तो सविन्नता
1: दयामा पुल्ले गुणो बेल्ल रवि तरंगिता मंगल ने युवती पति पिता तो सविन्नता
2: සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත සුභාවිත ගී රස විඳිමු

රුසියානු ජාතික මහා ලේඛක ඇන්තන් ජකොබ් ගැන අහලා නැති කෙනෙක් නොමිති තරම්. වරක් ජකොබ් මෙන්න මෙලෙස සටහනක් තිබුවා ගුරුවරයා පිළිබඳව. ගුරුවරයා නළුවෙක් විය යුතුයි, චිත්‍රශිල්පියෙකු විය යුතුයි, ගමක ජීවත් වන පළමු තැනැත්තා විය යුතුයි. එවිට ඔහු කාගේත් ගෞරවාදරයට පත්වේ. ඇන්තන් ජකොබ්ගේ මේ සටහන මා ඔබ හමුවේ තැබුවේ මීළඟට මා තෝරාගත් පියට ප්‍රවේශයක් ලබා ගැනීමට. මීට දශක දෙක තුනකට පෙර මහින්ද චන්ද්‍රසේකරයන් විසින් දීන ලද ගීතයක්. මින් ප්‍රකාශ වන්නේ අපේ ගුරුතුමා තාමත්යයි ඉස්කෝලේ. අපේ ගුරුතුමා මොන වගේද? පෙන්නා මග නොමග නොවැටී යන තාලේ. මේ කියමනට අනුව අපේ ගුරුතුමා උතුම් කෙනෙක්. ඒ ගුරුතුමා අද වැටි ඇති දුක්ඛදායක තත්ත්වය ශ්‍රකීය නිර්මාණයේ මුල් කොටසේදීම මහින්ද චන්ද්‍රසේකරයන් අපිට හෙළි කරනවා. ගුණමකු මූසලයින්ට උඩුමහලට යන්නටත් අපේ ගුරුතුමා තාමත් ඉස්කෝලේ යන්නටත් සිදු වී ඇත්තේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලත් අධ්‍යාපනය කරවන අයගේ වැරදි නිසාය. පොදුවේ කියනවා නම් සමාජ හර පද්ධතියේ වරදින් මුළු සමාජ පද්ධතියම අපි ගුරුතුමා විලඳ භාණ්ඩයක් බවට පත් කරගෙන ඇත. අධ්‍යාපන දාසයකු කම්කරුවෙකු බවට පත් කරගෙන ඇත. ගුරුවරයාට අද තම සිසු ප්‍රජාවටවත් අනක් දීමට නොහැකි වී තිබේ. තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි පෙළේ දේශපාලඥයින්ගේ අනට කීකරු වෙලා පාසලේ බිම දනගසාගෙන ඉන්නයි අද ගුරුවරුන්ට සිදු වී තිබෙන්නේ. මහින්ද චන්ද්‍රසේකර අපට ඉදිරිපත් කරන මේ ගීතය ගුරුවරයාගේ අන්ත අසරණ බව හොඳින්ම පෙන්නුම් කරනවා. ඔහුගේ ගෙදර ජීවිතය එකම ඛේද වාචකයක්. දීඝ නොගිය ඔහුගේ දියණිය ගුරු නිවහන තුල මිලිනව ඇත. ගුරු නිවහනේ ලොකු හාමිනේද බිත්තියක ඇඳි සිතුවමක් ලෙස නිහඬව සිටි මේ ගුරු ගෙදර ස්වරූපයයි. සිසු දරුවන් වැටි ඇති තත්වය ඊටත් වඩා භයානකයි. සාමල අමරල අද මොකද්ද සිද්ධ කරන්නේ? බස් නැවතුම් පොළවල් වල රටකජු විකුණන එක. ඒ රටකජු ගොටු ගසන්න අරගෙන තියෙන කඩදාසි හොයාගෙන තියෙන්නේ කුමාරෝදය පොතේ පිටුවලින්. මහින්ද චන්ද්‍රසේකරයන් අපේ ගුරුතුමා මගින් ප්‍රකාශ කරන්නේ සමස්ත අධ්‍යාපනයේ ඇති අර්බුදකාරී තත්ත්වය නොවේද? මේ ගීතය සඳහා රචකයාගත් බස්වහර අපූරි. කැමි බස්වහර, පුර බස්වහර මනාව සුසංයෝගී කරගෙන තියෙනවා. සුනිල් එදිරිසිංහන්ගේ තියුණු හඬට ගයන්නට මනා පද ලාලිත්‍යයක් මොනවට පෙළගස්වා තිබේද? ගීතය ප්‍රචාරය කිරීමට පෙර තවත් පුංචි සටහනක් ඔබ හමුවේ තබන්නට මා අදහස් කළා. තමන්ට සමාජයේ කෙලින් හිටගන්නට හොඳ ආර්ථික තත්ත්වයක් නැතැයි තීරණය කළ අපේ ගුරු පිරිසින් කොටසක් අධ්‍යාපන කඩදමාගෙන ගණිතය, සත්ව විද්‍යාව, භෞතික විද්‍යාව වැනි ගණන් වැඩි භාණ්ඩ පමණක් නොව සිංහල බුද්ධාගම වැනි සිල්ලර බඩුද විකුණන්නට පටන්ගෙන තිබේ. අපේ වර්තමාන ගුරු පරපුර ආර්ථිකයෙන් මිලමුදලින් පමණක් කෙලින් වන්නට ගත් වෑයමේ ප්‍රතිඵලය වුණේ මුළු මහත් ගුරු පරපුරේම අභිමානය නැති වී යාමයි. තමන්ගේ අභිමානය රැකගත හැක්කේ ජකොබ් කියන පරිදි ගුරුවරයා දැනුමින්, විද්‍යාවෙන් සන්නද්ධ වී චින්තනයෙන්ද පොහොසත් වූ තරමටමය. අපේ ගුරු පරපුර මා සමග උරණ නොවෙත්වා. මමත් මේ තත්ත්වයෙන් සිටින්නේ වන්දනීය පූජනීය ගුරුවරු නිසා. කෘතවේදීව එය මා සිහිපත් කළ යුතුමයි. සමස්ත ගුරු පරපුර පිළිබඳව ගෞරවය, භක්තිය අදටත් අපේ හිස මත පවත්වන බව මේ මොහොතෙහි සඳහන් කළ යුතුමයි. හොඳයි, මෙන්න එහෙමනම් ඒ අපූර්ව සුන්දර ගීතය. ගීපද රචනය මහින්ද චන්ද්‍රසේකර.
තනු නිර්මාණය රෝහණ වීරසිංහ, ගායනය සුනිල් එදිරිසිංහ.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන ශාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින් කමකානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන් ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දෙව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කර ගැනීමේ නුවණ, ප්‍රඥාව, අවබෝධතාවයේ ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. එවගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නාලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන 14 වතාවක් දෙව්ලොව සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමින්, තිනකුයි දායක කියන හාමුදුරුව. මේට කල්ප 91කට පෙර 16ක් ඉපදිලා, 16ක් ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙවිමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, මුරුල්ක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. එවගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පනං සද්ධාවෙන් කරපු මේ පින්කමේ ආනිසංස හේතුයි. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුලින් පින්වතුනි මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවා. ඔබ විසින් මේ පින්කමක් සිදු කරලා තිබෙනවා. සිත සකස් කරගෙන, සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කමේ ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා, ලොව පුරා සදහව ජනතාව වෙත සිත සාන්තිය, ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ, අසරණ සරණ වූ, ත්‍රිලෝතිලක වූ, සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල, මහා බල, මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහව පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණයේ සහිත පංචශීලය සමාදන් වීම සඳහා
2: අවසරයි ස්වාමීන් වහන්සේ.
1: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවි පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසුවෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: ඉසීමේ ආනිසංස. විපස්සේ බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පේ කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට මාර්ගයේ දෙපසට සද්ධාවෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පිංගුතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝ කීයනම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුව එක ආත්ම භාවයකදී පින්වත්තුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුව සුවඳ පැන් කලයක් ගෙනවිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි, මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින්, බාධාවකින්, ශෝකයකින්, ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනව. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහොම පිරිසිදුවට පූජා කළ යුතුයි. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුයි.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමු දැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ වැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟාවේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකරක